යානි මොකුරියන් ආතවන් මුයින් තමයි නරුන් නරේ ඒසන් කතනවා තාක් ආයනම් පෝගි ද මයික්‍රොනීෂන් දිනි ගේම්ස් වෝව තමා තනි බුයි යාන් තරව රොකොයි තාන් තකාකරු නනාකේ ආකද මෙතකු එනවත සක පයිය ආකිනාකින් දිග යතර ඇගිලි බස් ගුගුරේන බත්ත කින්න ඒරිකි ආරිකිරි කින්කයි තාකෝ දෙයිදේස් දනි පුනි කිලි බස් නරෝනි කොරේ අවමෙරිකා ඉබුකිය ආරරෝන් දිකිරකේ ආමලේෂ්‍ය ඉබුකිය තාරි මොකු ඉරිකින් නාන් අය කියලා කිරික මයිසින් නරපෝත නාමත ඉම්මකුරිස් දනි පුනි කිලි බස් ජාවිකයි බුකි සිකිනි කිව් ආරිකයි ආමයිසිරික ඉරිකින බස් චුකුයි අලි මකුරි තාන නනසිය යෝන් ඕස්ට්‍රේලිය ඒසන පංකයි යරව නාරක් යයනස් ඉපුකින් තපියකිනක් යා අයිනේ අයිකාකි කෝකෝ ගනසිය කන ආසනිකුන් ඉපේසු ජෙරිදි කියයි අයනික කරුවන් චෝ නාරක් අයෝ නන්නත නෙවුරුපේ ඉඳකන් තනාරුවන් තාන්නේන කිත එක්සලෙන්ස් ඉන් හෙල්ත් කෙර ප්ලෑනින් අවෝඩ් The European Healthcare Design Awards Wawatana Wabina Lo. Ibu Gureya Bantayakinna Payas SMT Jatapa Ibu Kiya Nake Akhandano Ajata Analysis Yon Tarao. Yon Tarao Ajata Rarua. Ajata Imeto Amita Uteka Gaita Kinna Eka Adesha Awaru. Ibu Kinta Teya Kakawak පාලනය කිනියට පොත නාමත ආරිකි තෙරොරො දිකරකේ අගමයි ආයිකාන කයිද කිලිබස් නකොන්තයි ඒකාන රොක් පානබේ වකි නැචෝනි මැක් තෙරව ආචේ තන් තන් ඉති ඉවරිකින් නාන ආචේ මෙතෝ තවාකි නිකතමාරො ආකපෝ වකින් තුව පා එනපුරති මෙතෝ අන් තෙරව ආකයිදන් තවාකි නනන් තේස් තෙරියයි ආචකෝ ඉබෝක කතෝමේ වාන් තතරරුව ආයරි කෙන්කයි අරකව වූවරි පරිපුස් ඉබුකින් තරරුවන් නරමෙරව ඇදන් ඉබුගුර ඉබුගුරේන බන්තය කින්න ඒසංකයි ඉතමති පයි දීත ගියාන් තාරි අලිද සබ්මරීන් කේපෝ ඉන්ඩොක යාන් කිස්මස් ආතරව ආන්තමෛර නාචරන්නා ඒසංකයි කරවන් කවයින් සබ මකොරෝ Abu Taitari, ayat itu yosal. Ayat karawan kawain nabi nama, tapi cewa miang, awak kasani kawain tarawat ini nai nanu. Ada nai pundi ki, nak hutane, sekawai ya bu, awak cemai. Ibu kini kata naruan, ada reita kini jual nata. Ibu kini kata naruan, ada reita kini jual nyurute, na apota kini jual nata, akhirnya habis cuniwa. ආයසන යෝ කියරන් දැසිකේ කේ ආන්දේකේ ආරන් දැසිත ආරේන තවන කොන ඉනන් චන මහයින අයෝ යවනි කවයින නත තොන වරන් දැසි ආරේ ඉසයින දෙක නත අනන් දැසිත ඉකුගුරින බන්තයකින්න එනන මාකාමි තෞතේක ඉකකොරි ඉනන් කතපියකින සක්සි යෝනි කිලිබස් නම් චෝන් නත ඉඳන් අවතාරකි උගතරකේ අනකවෝ අනිපුස් At the voluntary national review, get a VNR. Now, on the portal, get a NADA, get the United Nations. A Kawakin Telibu Sayu, by a court, I mean, Araki Kayak in Kakuru in Anun, Tayan Toko, Bukin Telikiraki, at the NATO, get a sustainable development goals. Sagi Kapayak, as an Akarawa Telibus, Nakawa Diruna Mitauteka, as an Anora mean, Araki Kayak. By what I mean that I walk, I just walk in it. And it will work. Never if we can attack him, I don't think it again. If we can go away again to walk in Kamango, get the anti-corruption. I hear a poor Roy, I can ask him for a lot, now I have to do it, begin to re-attack him in Moku. You are walking to talk about the walk in Kamango, get the corruption. The Tayayo, I have to go in back in there. Panteri kiai, kita ni ni, watang awak bina nova. Awai jawan atas semua isu atas pilihan, maisin, anaman yang tanya kilitas. Ia ini tak, anaman kilitas, ada emel yang Australia, antepeng kilitas.